එකලේගෆාන් තිය කඹලුම් වරිකුරවෑෆිනම තිය කඹලුන්න වුර හේඋකම් බොඩු අඹින්තකේ ඒගෙ බදලුගා එකලේග ෆානුගෙ වෙරි රස්කලාන්ගේ එකලේග ෆාන දෙබ්බා ෆානතෙ එයි ඉස්ලාම් වෙගෙන්වා ඊමාම් වෙගෙන්වා කියමම්වා තවබාවා අලුවෙරි රෝධ හිෆා බිකුරුවෙරි නූන් අඹින්නායි බිකුරුවෙරි අඹින්නේ.

0: Hi, I'm recording. I got fans at 30 minutes. I'm in my house. I'm here. Diana. Assalamu alaikum, Diana.
1: Diana.
2: Baba.
0: Baba. Kesu mein aayi tha nikka.
2: Ye
0: to log aaj ke mein kisane tha do. Ah. Ye kore mad kolla hori hai. Wah, dakka
2: දැන් මීහුම් මේ කියන්නේ ඊවනි සලකොන්න සලකොන්නනි බඳරුගේ මසක්ක කුරණි එස්සලිග අනිස්සලි අහිම් වෙච්ච ආපද විශ්වන්නානි එපරියක එපරිය ගස්මියර වුණේ
0: ඒ හිදජස්සා වුණ තල ෆාම් යනේ තොරිකණ්ඩ දෙත්‍රස් මියර වාරද
2: අර හිකි ෆතිවේර වාදී මියර තම මති මඩි දානේ මොඩේ ති සිංගා මාඩි එක කොල කොලාගේ ආද බාරීත් මන්සරකේ දැන් දැන් මිහාර මේ දැන් දැන් මේකට දුණා දැන් අලවණු ටීවී රේඩියෝ නොස් තකුම් වරක් දන්නන් දුණා බරම් මස්සූර් බේෆුලෙද්ද බර හිවරු කතා අංහෙනේ දැන් එකහම අංහෙනුන් ගිනා ඔෆෙදම් වි රාජ්‍යක මී අංහෙන් බේෆුලම් වර නොකෝ මසක් කටෙත්තා ඩයිම කොමකි දැන් ඒ බේෆුලයි දෙක්ක වාහක සලගන මීගේ කුරිකයි මවුම මා චලගන කන්නේ දිවි ෆයි වර සම මුහිම් වාහකයි යෙබුනි එහෙන් ගොස් ගාතම් මච්ච පුරකටම් මච්ච ගරා හෙදි මදෙන් එච්චි හැම මුරකදානේ ගම්නිසු හැම බිඳි බිඳි ගෙන් දානි
0: එහෙන් තවනේ
2: වරම් මුරණයි චලවන්න මෙන් කුඩරුගේ ඵලතරේක ඔන්නානේ මුරක හැම බොඩෙති දඬු දඬු ඔන්නානේ හැම සස්තතේක අක පුටුගේ මේ සස්සසක පුටුගේ තින්හතර වෝති වරුගේ දඬේ වෙසොන්නානේ අලවන්න මෙන් ගොච්චදි මේ මූදු ග ඔන්නානේ අලවන්න මෙන් එතන කියන්නේ ස්නාමං කුරමති
0: එහෙන් ත
2: ආදේ මරක් ගින කුදි කුදි රීති මස්තන් ඔලේනේ එත ඒක මලගන්න මේක මොරක බින්දේ තියෙ අලගන්න මේ මජාක මකගේ මොරක තම මච්ච ආරම මේ මොරක බින්ද
0: ඔව් ඒරකුණගේද
2: ආ ඒකම දැන් එහා පොඩේ දඬු දඬු මේ මන්දෙන් එහෙන් අපදාගාරා බින්දවහක නෝ මේ වුණා නේද මස්ටි පංගම දාන අලගන්න මේ හැම දියවර එක්ක මස්ටි පානේ එහෙම මේ බුණන් වලේ වහකේ යකි මිහාර පළතරේක අලගන්න නුනක කියන්නේ නෝ මේ මොරක හොන්නා නේ මිහාර පළතරේක දැන් ඵලේ අනේ
0: නුස්නේද
2: මේ මියති එස් ඵලේ ගහස් බඳාරෝ මියති දැන් අනේ ඵලේ මියොග්ගෙන් ගිරාණී වරබ්බොඩ එහෙම විම ගාතම් මච්ච වෙලසකයිචි අර මුරක මුරක වෙසින සින්නනි මිහාර ගොස්සතා ඉන්නානේ එහෙම දැන් මි මි දැල්ජහු ගමි කුරා තරක් ගීගේ දින් හිටුමා මේ
0: විහස් කොටක
2: ආයි කලකන්ත බඳාරත හෙදමා මි තොරිජෙහුමා ගොණඩෝ හිමායක් කුරුමා මි කලකංකන් කුරා එරුග වරද් දුරාවා එව දෙහේ කංකන් හම නිම්මාස එකම ශාවේ කුරා අලුගණ තංකොලේ කුරින්දු කුස්මුනි බවමුණ දරුග මිහාරුග බඳාරේ හදම් මෙකින් එත අහරි වන්දේ මියරුක ස්ථාවේ කුරියේ එකි දිමා දිමා ගස් කඩජහ එදිම සමුන කුසින් අනෙක් කය සෙහෙන් නිම මි උලණි එක්කලා මි තිමා වෙහිගේ ගොතුම් මිකම
0: මි එල්ලෙමෙ විදාන මුචක්
2: කසන යන මිකම් කුර වෙන ගොත බල මිහාර කු එහෙ කහල කමෙන් නොකුර මිහාර අලු ගන්න කන්නේගේ කොන් ගොතක් කමේ ස්ථාවේ කුරණී
0: මිහාර ඒ කුරියරා ෆොටි
2: මිහාර ඊයේ කන්නේගේ හදනේ දිරුන්තක දිරු හුන්නානේ ඒ දිරුන්තක ගෙල්ලොන්නු නිවෙන කොටක ඉන්සානුන්ගේ අමතක බෙහෙට්ටු
0: අහහ
2: මේ දෙගොතු කඬුසලුගේ රීතිකම එතාගේ මුස්තන්තිකම මුස්තන්තිකම් මිස් ගෙල්ලිගෙන් දානේ
0: දොස්තිකනේ රීතිකන් දාරු මුස්තන්තිකස් ගොස්සේ උන්නානේ
2: ආලගම්
0: රීතිකන් ගෙල්ලොනේ මුස්තන්තිකන් ගෙල්ලොනේ
2: පෑවරු කුඩි කුඩි බොඩටි බොඩටි මේ දිරුන්තකගේ පෑදා අලගණ මෙන්නක මිහරක් නොදිබේ මේබොනි අලගණ මෙන්නක සලක මිහරක් මුෂිමහින් නොවතේ
0: ආ දියාණා
2: මම කියන්නේ නෝ දෙමි හරේ කුම්බල විශ්නෝ වේරා මිස් ෆලෝග කොරියෙන් නෝලේ කොරකලි විශ්නිහාර දෙන් අලුගණ්ඩා හිමනේ හොස්ටි විහි
0: නා
2: තර කොරකලි පානා මිස් විශ්නෝ
0: ඒත් තරක් ගියේ මේ ඇති තෙන් දෙමියාක දතුරු කරේතේ
2: මියාරුගේ සවාපොම් මෙවලනේ ඉංගේ හැම්බීම අලුගණ්ඩෝ මි උඩම් උලේ වාගේ කිමි බඩිජ මහ බඩිජහාගේ මස් මෙරුමා බෝ වැලගාමි හොම් මි ගාගල හරු හරම් මියලා එච්චි එකි එකි කහල කෙමි
0: ඒ දැන් මනා කන්තත්ත හගියොතස්
2: දත මි දෝසං උඩාගෙන් එතන ඉරකු ගෑග ෆාඩ ෆාඩ ගෙච්චි උගල මූදම් මියරේ මින් මියරේ අලගණ මෙන්න පෙනේ දෝ එකේ අනික ගෑග මියච්චි උගල දෙසං
0: දියානා අරජ්ජා හතර මෙට්ටු හිඟා ෆින්ගා වහ දාඩු හම්
2: මම අරබඩ සුක්‍රියා දෙවේ ෆලුන්න
1: ආ සුක්‍රියා
0: ඉංගා අකිව දාන බජට් දෝ කනේ
1: ආ දියානා දෙම වරගින කන් කන් ෆාහ කර වැෆ් වරගින වහක දක වැෆ් දෙත්තු
0: බාද අල්මෙන්ද මියහසම තිබෙහුණු රිකෙස්ට් ලා මගෙන සදෙන අසජෙම ෆ ෆොර්සම ගෙන සදෙන ලවෙක්කී තිබෙහුණු ලව කම් වාතින් ගෙත දන් කොල් මඩ කොල් ද අල්මෙන්ද තන් කොල් ෆහන් ගොඩනුයි මස් දෙත

මුතුම් ෆිලාවල මිසස්ලාගේ මේදගේ ප්‍රෝග්‍රෑම් ගමගෙනස් තිනේ සූරතෝ කලමගේ 34 වන ආයතන කෂගෙන් සූරතගේ ෆන්සාස් දෙවන ආයතන යලා ආද සූරත් ගෙන යලා ප්‍රෝග්‍රෑම් ක බෑර් වි දරවර්ණකි සජ්ලීනා අහමද් ෆාසියා මොහම්මද් ආදි සීමා ආදම් ෆිලාව නංගෝ ඇදවි අල්කාරි අලි වහිද අබ්‍රහ්මාන් ප්‍රෝග්‍රෑම් ඔෆදම හොෂෙහෙලි අරුන් හන්ද්‍රමීස් مصطفى فلاله مسلس لاگ دنگون پروگرام کا اقبال دوں گا امید ہے میں حساب میں باقی رہوں گا والسلام علیکم ورحمۃ اللہ وبرکاتہ

0: ඒයි ඔයි මිරසුගේ එකුවැරි රයිතුන්නේ අවහම් මි කිඹගස් දොෂා දිමායම් මියොයි මගුගහුරි රුග්ගස්ත නගා සාස්කුරාශෝ
1: ඒ කිහිනෙ වීපා මාමයා රාණිහිනි කොපාපා
0: ඒයි ඔයි මිරසුගේ එකුවැරි රයිතුන්නේ අවහම් මි කිඹගස් දොෂා දිමායම් මියොයි මගුගහුරි රුග්ගස්ත නගා සාස්කුරාශෝ අවහම් මි කිඹගස් දොෂා දිමායම් මියොයි මගුගහුරි රුග්ගස්ත නගා සාස්කුරාශෝ
2: මේ මිරශු මිහිගේ ගහෙත්ත
3: යෙන් නොව මේ අහරම ගොඩයිර ස්මි කොතා හොන්න ගහ ආදනා එකමකු මගේ හදංශය කියාපා ಿಕಹದ ಗಹೆಕ್ಕ ನಾಲು ಮಕಿ ರಂಗಳು ಕಮೆತ್ತ
2: ಅಲಿ ಏಕಮ ಕೀವೆ ತಿಹೆನ್ ತಿಬುಣಿ
3: ರಸ್ಗೆ ಫಾಣಂಗೆ ವಿಮ ಕೀಕುರಂತ ತಿಹುರಿ ಹ ಸುವಾದತ್ತಿ ಕುರಣಿ
2: ಗಸ್ ಕಂಡ ಅಣ್ಣರಿ ಇಬ್ರಾಹಿಂ ಗೋಯಗೆ ಅಣ್ಣಾತಿ ඒ මිරසුගේ එම්මගේ බස්විකේ දුවස්වීමි
3: තිබුණි තෙද එකමකු මිගස් නොකඩා කිහින මිතා මගොහදානි
2: හිඟා මිගස් කෙනෙනෙ ගොතෙන් හෝදන් ගියද්දා ආදේ අයියා
1: ಕಸ್ಕರ್
2: ಕೊಬಾ ಅಯ್ಯ ಹಿಂಗ ಗಸ್ಕಂಡ
3: ಕೊಬಾ ಇಬ್ರಾಹಿಂ ಬೆ ಇಬ್ರಾಹಿಂ ಬೆ ಆದೆ ಇಬ್ರಾಹಿಂ ಬೆ ಆಮ ಗಹ ಗೊತೆ ಹದ ಮಾಡಿ
2: ಇಬ್ರಾಹಿಂ ಬಣ್ಣ ವೈರ ತಿರಿಗ ಮೇರೆ ಗೊಫಿತ ಕಂಡ ಬಾ ಹಿಂಗ ಮೆಹರೇನು ಇಬ್ರಾಹಿಂ ಬೆ ಮಿಗಸ್ ದುರದ್ದೆ
3: ಇಬ್ರಾಹಿಂ ಬೆ ಬುಣಾನೆ ಎಮ್ಮೆ ರಂಗಳ ಹಿಂಗ ಮಗು ಬಂದ್ರು ಕೂಡ ವಿಷ್ಣು ದೂಡಿದ ತಿಪ್ಪು ಹೋಗಿ ಹೆಂಗ ಬಜೆ ಹೇಳ್ಕೊಮೆ

0: මේ හරගඩින් හයික් ගඩි සාලිස් ෆස් මිනිට් මේ දිවෙහි රාජ්‍යය ගැඩු මේඩික අගුරුමි දන්නවාදනී අමිල්ල ෆරායත්තවගේ දෙනෙවු අලගුන්ගේ දත්ත ලාම කලාදූ අම්බුගොස් තුෂ්ගේ ෆාතිමත් නතාශා වනී දෙහා සබ්බිස් ජුලයි බාරාගෙන යාවෙෆයේ වීමා ෆාතිමත් නතාශාගේ මච්චන් එවෙ තරණයනොත වසී තිබ්වානම එම්මස්තූගේ තිරේග අලුගොඩා ගුළුවා එකනිමෙවුන් එතමේ ආයිලාගේ ෆරාතුන් අහමද් අශ්ෆාග් ෆෝන් හතෙ ෆහින් හතේ හතෙන් හතේ හරෙන් නොවයි අලගුන්මෙන්ගේ මම්ම ඥවේණි ෆෝම්මුල විදුවරුගේ මරියම් අෆීෆා වනී දෙහා සබ්බිස් ඔගස්ට් හතරෙක් නියාවෙෆයේ වීමා මම්මගේ මච්චන් එවෙස් තරණය නොත වසී තිබ්වානම දෙහා සබ්බිස් සෙප්ටෙම්බර් හයක් කුරින් අලුගොන් මෙන්නා ගුළුවා එක නිමිපින් එතමේ ආයිලාගේ ෆරාතුන් මොහම්මද් ඉබ්‍රාහිම් දීදී මොඩි ෆෝන් හතෙන් හතෙන් හතේ අශෙන් හතේ සුමෙ සුමෙ ෆාත්මත් අබ්දුල්ලෝ දීදී ෆෝන් හතෙන් නුවෙන් හතරේ එකෙන් හතේ අශෙද්දේ ඇමිනත් අලි ෆෝන් හතෙන් නුවෙන් එකේ හතෙන් හතේ තිනෙන් එකේ අල්ගුන්මෙන්ගේ දත්ත ලවියනි හින්නවරු දිල්කෂ්ගේ ශියාමා අබ්දුල් ගෆූර් වනී දෙහා සබ්බිස් ජුලයි තිරිහුගනියා වෙෆයේ වීමා ශියාමා අබ්දුල් ගෆීර් මෆකරබා වීමා ශියාමා අබ්දුල් ගෆූර්ගේ මච්චන් එවෙස් තරණය නොත වසී තිබ්වානම එම්මස්තූගේ තෙරේග අල්ගුන්මෙන්නා ගුළුවා එක නිමෙවුන් එදමේ ආයිලාගේ ෆරාතුන් ශම්මි අබ්දුල් ගෆූර් ෆෝන් හතෙන් හතෙන් අශේ එකෙන් හතේ එකෙ සුමේ ශාමි අබ්දුල් ගෆූර් ෆෝන් හතෙන් හතෙන් හතේ තිනෙ ෆහෙ තිනෙ දෙ අලගුන්ගේ බප්පා මාෆර්ණු ආකාශ් මොහම්මද් හුසෙන් ජකී වනී දෙහා සබ්බිස් ජුලයි නවාරාග විය දෙහා සබ්බිස් ජුලයි නවාරාග නියා වෙෆයේ වීමා බප්පගේ මච්චෙන් එවිස් තරණය නොත වසී තිබ්වානම සාද දෝහගේ තෙරේග අලගුන්ඩා ගුළුවා එක නිමෙවුන් එතමේ ආයිලාගේ ෆරාතුන් හුසෙන් හිල්මන් ජකී ෆෝන් නුවෙන් අශෙන් හතරේ සුමෙ ෆහෙ හතරෙ ෆහෙ නුවත ෆෝන් නුවෙන් අශෙන් එකේ එකෙන් හතරේ තිනෙත්තේ අලගුන්මෙන්ගේ ලොබෝති බප්ප ගාෆ්තාල් මඩවෙලි රාස්පරීගේ අලි උස්මාන් වනී දෙහා සබ්බිස් ජූන් නවා විහුගනියා වෙෆයේ වීමා බප්පගේ මච්චන් එවිස් තරණය නොත වසී තිබ්වානම එම්මස්තූගේ තෙරේග අලගුන්මෙන්නා ගුළුවා එක නිමෙවුන් එතමේ ආයිලාගේ ෆරාතුන් අබ්දුල්ලෝ අලි ෆෝන් නුවයි දේ තිනෙ හතෙ තිනෙ දේ සුමෙ වීණා අලි ෆෝන් නුවයි නුවයින් අශේ අශෙන් අශේ අශෙ තිනෙ ඇම්නත් අලි ෆෝන් නුවයි ෆහෙ ෆහෙ ෆහෙ තිනෙ හතෙ දේ අලගුන්මෙන්ගේ ලොබුවති මම්ම රා වාදූ සෝසන්ගේ ඇමිනත් ඉබ්‍රාහිම් වනී දෙහා සබ්බිස් ජුලයි එකා විහුගනියා වෙෆයේ වීමා මම්මගේ මච්චන් එවෙස් තරණය නොත වසී තිබ්වානම එම්මස්තෝගේ තෙරේග අලගුන්මෙන්නා ගුළුවා එක නිමෙවුන් එදමේ ආයිලාගේ ෆරාතුන් අබ්දුල් රශීද් ඉදිරිස් ෆෝන් නුවයි නුවයින් එකේ නුවයි ෆහෙ එක නුවයි මොහම්මද් ඉදිරිස් ෆෝන් නුවයි ෆහින් අශේ හතෙන් අශේ හයෙන් හතේ රුගීයා ඉදිරිස් ෆෝන් හතෙ තිනෙ දේ තිනෙන් එකේ හතෙන් අශේ මොහම්මද් මසීහ් ෆෝන් නුවයින් අශේ නුවයි නුවයින් එකේ දේ නුවයි දෙමි දන්නවාදනි පබ්ලික් සර්විස් මීඩියා PSMගේ හාස දන්නවාදමේ පබ්ලික් සර්විස් මීඩියා PSMගේ චාල් දිවහිරාජ එවෝඩ ප්‍රින්ටිං පාර්ට්නරින් හෝදුමක් බේනු බේ වීමා බාටා අවසූලුම් මිකන් කොද්දෙම ශෞගුවර වෙල්ලවා ෆරයිතකුන් දෙහා සබ්බිස් ඔගස්ට් නුවයිවා ආදි දෙහා සබ්බිස් ඔගස්ට් නුවයිවා ආදිත දෝහුගේ හවීර් ෆස්කට් සුමිනටගේ කුරින් info@psm.mv මේල් කුරෙවුන් එදමේ ඒතුර මවලුමාත් හෝදෙවම තිනෙ සුමෙ සුමෙ සුමෙ දේන් එක සුමෙ මිනම්බර ගුළුපුන් එදමේ හයෙන් ඔගස්ට් දෙහා සබ්බිස් මිහාර ගඩින් හයික් ගඩි සාලිස් නුව මිනිට් මී දිවෙහි රාජ්‍යය ගැඩු
1: දිවෙහිගේ අමිල්ල වන්තකං කුරි අරු ඇදේ
2: දිවෙහිගේ උෆෙද්දුන් තෙරිකං දක්ව ඇදේ
1: දිවෙහිගේ මාජීගේ මන්සර්ත සිප කොද්දේ
2: දිවෙහිගේ අඩු
1: දිවෙහි රාජ්‍යයේගේ අඩු
2: එංහා සතර්ස්තේක සාලිස් නුව කිලෝහර්ට්ස් මීඩියම් වේව්
1: අඩි හනුවෙන් මෙගහර්ට්ස් FM බෑන්ඩ්
3: ರಾಜ್ಯಕ್ಕೆ ಕೊಮ್ಮೆ ಹಿಸಾಬೆಗೆ ಹುರಿಗೆ ಎಂಬೆಸ್ ಅಗೆ ದೆಕ್ಕುಮ ಕಾಣುಲ ಪಿಎಸ್ಎಂಗೆ ಚೆರಲ್ತ ಫೋನು ಅಡುವ ಹಾಲ ಬಲಾಲುಮ ಫಸೇಹ ಗೊತೆ
4: ಪಿಎಸ್ಎಂ ದಿವೆ ರಾಜ್ಯಗೆ ಅಡ ದೀನುಗೆ ಅಡು ಅದಿ ದಿವೆ ಎಫ್ಎಂ ವೆಸ್ ಅಡುವ ಹಾಲವೇಣೆ
3: ಟಿವಿಎಂ ಎಸ್ ಟಿವಿ ಅದಿ ಪಿಎಸ್ಎಂ ನ್ಯೂಸ್ ಬಲಾಲುವೆ
4: ಪಿಎಸ್ಎಂ ಐಒಎಸ್ ಅದಿ ಆಂಡ್ರಾಯ್ಡ್ ಫೋನ್ ತಕುಂ ಡೌನ್ಲೋಡ್ ಕುರವೇಣೆ
3: ಪಿಎಸ್ಎಂ
4: ಅವಹ ಫೋನ್ ಡೌನ್ಲೋಡ್ ಕುರಪ್ಪ
5: ರಾಜ್ಯ ರಾಜ್ಯ ಬೇರುಗೆ ಫಣ್ಣಾಣುಗೆ ಎಮ್ಮೆ ಫಹುಗೆ ಮಸಕ್ಕೆ ತಕ ದಾಯಿರಾಗೆ ಶೌಕುವೆರಿ ಖಬರ್ ತಕಾಯಕು
6: ಫಿಲ್ಮಿ ದುನಿಯೆ
7: ಸಿನಿಮಾ ತಕು ಸೀರೀಸ್ ತಕು ಅತಿ ಫಿಲ್ಮ್ ತಕು
8: ಮಾಫ್ ಕೊಡಿ ಕಮಲ
5: ಫಿಲ್ಮಿ ಫಣ್ಣಾನು ನ ಗುಳುಂಹುರಿ ಖಬರುತ
9: ಓಟಿಟಿ ಪ್ಲಾಟ್ಫಾರ್ಮ್ ತವಗೆ ಸೀರೀಸ್ ತಕ ಕುರು ಫಿಲ್ಮ್ ತಕುಗೆ ವಾಹಕತ
10: ದಿವೆ ರಾಜ್ಯಗಡು ಮುನುಫುಹಿ ಫಿಲ್ಮ್ಗೆ ದಾಯರಾಯ ಫಿಲ್ಮಿ ಏಕೆ ಖಬರು ತಗ್ಗೆನಿಸ್ತಿನುಮ
6: ಫಿಲ್ಮಿ ದುನಿಯೆ
9: ಹೊಣೀರ್ ದುವಹುಗೆ ಮೆಂದುರು ಕುರಿ ಎಗಾರಕಡಿ ಫಣರೇನ್
5: ಎಂಗಾಸ್ ಹತರಸ್ತೇಕ ಸಾಲಿಸ್ ನುವೆ ಕಿಲೋ ಹರ್ಟ್ಸ್ ಮೀಡಿಯಂ ವೇವ್ ಅದಿ ಅಡ್ಡಿಯ ನುವೆ ಮೆಗಾ ಹರ್ಟ್ಸ್ ಎಫ್ ಎಂ ಬ್ಯಾಂಡ್
9: ಹಮೇ ಕಣಿ ದಿವೆ ರಾಜ್ಯ ಗಡು
11: ರಸೂಲ್ ಬೇಕಲುನ ನಬಿ ಬೇಕಲುಂಗ ಸೀರತಕಿ ಇರ್ಷಾದ ನಸೇಹತ್ಗೆ ದಮ್ಮರೆ
3: ಎ ದಮ್ಮರುಗೆ ಅಲಿಂಗ್ ಹೋದೆ ತಜ್ರುಬಾಯಕೆ ಹಯಾತುಗೆ ರಾಸ್ತಾ ಫಸ್ಯ ಗೆಂಗುಸ್ತೇನೆ ಆರು ಕಾಟಿಯೇ
11: ಏ ಆರು ಕಾಟಿಗೆ ಹಿ ಮಾದಮ್ಮೆಯ ಕೊಶಾರು ಕುರಾ ತಕಿಚ್ಚಕಿ ಹೇಯೋ ಹಲಾಲ್ ತಕಿಚ್ಚಂ ಹದಮ
3: ದೀನುಗೆ ಅಡುಂಗೆನಿಸ್ತೇನಿ
12: ರಸೂಲುನ್ನ ನಬಿಯು
13: ಹೋಮದುಹುಗೆ ಮೆಂದುರು ಅಂಬ್ರ ದೇಚ್ಚ ಹಾಯರು ರಿಪೀಟ್ ಅಂಗಾರ ದುಹುಗೆ ಹೆಂದುನು ಅಕ್ಕಡ್ತಿರಿ ಹ್ಞೂ ಅದೇ ಬುಧ ದುಹುಗೆ ರೇ ದಿಹಕಡ್ತಿರಿ ಹ್ಞೂ
3: ಹಮೈ ಕಣಿ ನೋದಿಯ ಮೆಗಾಡ್ಸ್ ದೀನುಗೆ ಅಡು
14: ಕೊಕ್ಕೋ ತೆನ್ ತಿಹೆಂಗ ಅಬದು ನೋವೆ ತೇತುವೆ ಬಲ ಹಿಂಗ ಬಲ ಎಚ್ಚೆ ಕಾಲ ನುಕೆವಿ ನುಕೆವಿ ಮೀ ಹಾ ಮುಳಿಂಗ್ ಹಿಕ್ಕಿಚ್ಚೆ ಎನ್ನು
15: ಅಳೆ ದತ್ತ ತೇದು ಆಹಿತೆ ನುವೆ ಗಾಹಿತೆವ್ವೆಸ್ ನುವೆ ಮೀಹ ಕಾಂಗೆ ಬುಣಾ ಹಿವ್ವೆಸ್ ನುವೆ ಆರಿಂದೆಂ ಕೀನೆಂ ಹಾದಾಣಿ
14: ಕೊಕ್ಕೊ ತಿಕ ಮಂಗ್ ಹಲ್ಲೆಂಗ್ ಹೋದಮ್ಮ
15: ಕೀನೆ ಕುಂಗುತಗು ಆರಿ ಮೀ ಅರು ವರು ಬಲಿ ಬೆಚ್ಚೆ
3: ಲಸ್ ನುಕುರವ್ವ ಅವಹ ಫರುವಾ ಹೋದವ
16: ನಫ್ಸಾಣಿ ದುಳಾಯುಕಂ ಮೀ ಪ್ರೋಗ್ರಾಮ್ ವಸ್ ಡಿಬೆ ಫ್ರೋನ್ ನಂಗೆ ಎಹಿ ಹೋದ್ದೆ ವಿದಾಣೆ ನಫ್ಸಾಣಿ ದುಳಾಯುಕಂ
3: ಕೊಮ್ಮೆ ಹೊಣಿರು ದುಹೆಗೆರೆ ನುವೆ ಜಹಾಯಿರು ರಿಪೀಟ್ ಹೋಮ ದುಹೊಗೆರೆ ಮೆಂದಂ ಎಕೆ ಜಹಾಯಿರು ಅದಿ ಬುಧ ದುಹೊಗೆರೆ ಮೆಂದಂ ದೆಗಡ್ತಿರಿ ಹ್ಞೂ ಎಂಹಾ ಸತರಸ್ತೇಕ ಸಾಳಿಸ್ ನುವೆ ಕಿಲೋ ಹರ್ಟ್ಸ್ ಮೀಡಿಯಂ ವೇವ್ ಅದಿ ಅಡ್ಡ್ಯ ನುವೆ ಮೆಗಾ ಹರ್ಟ್ಸ್ ಎಫ್ ಎಂ ಬ್ಯಾಂಡ್ ಹಮೈಕನಿ ದಿವೆ ರಾಜ್ಯಗಳು
11: ದಿವೆ ಬಹುಗೆ ಫೋನ್ ಆಯ್ಕೆ ಮಾ ಶೋಗರು ಅಫರ ಖಾಸಕ ದಿವೆ ರಾಜ್ಯ ಡೂಂಗಿಸ್ತೇನೆ
0: ಬಸ್ವಾರ್

0: එහෙම වාතකේ එක මේ වර තෆාත් උමුර්තේ තමයි මම මිසාල කම දෙනවනි කුරුකුච්ච උෆම් වෙගෙන් එම්ස් ජමෝ වාකන්තකෙන්නෝ තින් හතර මොහ කුරවෙන්නේ කියලා තෙන් අනක එකුච්චක උලේ මාහෝල් සබර තෆාත් වෙන දන හැම එක උමුරුග එක දින දිමාවාන එක කන්දත දිමාවාන මෙන්න මේ සිහි ගොතුම් වෙසේ තෆාත් වර තෆාත් කන්තකේ දිමාවාන මිසාල කද නෝ යම් උෆම් කුරින් උෆම කුරින් එකමානේ කි මම්මයා පප්පයා ගුලකින් අන්න එරුග ඒ වාර්තවා බය බරිතකකි ඒ මා කුරින් එකන්තන් එංගි නුනියාම එකම සමාල්කන් දේන්ජය කන්තක මේ නිසා රාජික විජ්‍යා තෙසීමය ඇත තෙසීමයකි අවුනනවා රාජ්‍යකීත බීට තෙසීමයක් කෙරියරුන්ගේ එම්ම ගින ගවම් නිස්පතුන් එම්ම ගෙන ගවම් රාජ්‍ය ආපාජික 16%කි බීට තෙසීමයක් කෙරියරුම් එහෙම තේසිමියා මේ ලියලා කුජ්ජගේ ෆැෂන් මේ ෆැෂනී කෑවණිගේ ස්කෝරින් හගියතු වෙත එහෙමම එකවම තේසිම ටෙස්ට් කොෆා කෑවණ කුවරගේ එකන්තක වස් සමාකම් දෙන්නේ එහෙමම ඒකම නන්න මිදෙන වි මා ෆහකුන්නේ දෙකම කුමිසාවක මා බණ්ඩ ඉරුග අනෙක් අදි මා කන්තක නන්න විහෙම ෆවගේ මා බණ්ඩ ඉරුග බය ෆරන් මම්ම දිමාව කම්මගේ සව මිසාවක ඉන්ෆෙක්ෂන් එක කම් මේ රුබෙල්ලා ගහලා නොනියම මම ෆිටිජොන් කකම නොනේ මම්මගේ හකුළු මැච්ච දියොන් දිය මැච්ච දියොන් කකමගේ සවුන් දැර ෆුල එක මා පණුක ඔන්නේ දැර ෆුල දිමාව කන්දත බෙස්ත බොඩ තෆාතුවන් දැක විහෙම ෆෝග අනුන විහෙම තෙරේග ඒ හයතුක ඉන්සානගේ හයතුක අන්නාන එමෙ පිරුවෙරි වගුත් කොලකම ගින මේ බේස් එකම මේ පහ කරන ඒක මම්මගේ බණුක ඔන්නානේ දැර ෆුලගේ නේවානු දා ඔන්න දැර ෆුල අමිලක නේවානු බණුක ඔන්නරුගේ පාගේ කි ෆුප්පා මේක ඔන්නානේ ෆුරිෆා ඔන්නානේ ෆෙනු එම ඒක ගෙබුන් කකමෙන් එයි එහෙමම අනේ බණ්ඩු කොන්නානේ ගෙම්පි ෆෙන්ගනු තේරේ ගැතෝ තේකම උෆම ෆෝග ඒ කුජා එක අමිද නේවානු දා යන්න කඳ තවග සවබුම් වර්ගින ෆාර ඒ සිකුන්ඩි ගෙල්නන් ලිබි ෆිටි ජෙහි නිකුලෙන් දුන් තේරේ කුජා කවුම ෆෝසස් එබෝවේ එහෙමම මේ විහමක තේරේ දිමාව කත්තකෙන් නෝ දෙන් අනික විහම ෆෝග දිමාවනකි එම ෆෝග මිසාරක දෙන්නා මියා ෆුර්ත මාප්තා දෙයප්තා තේ එම් ආමක දිමාව එකම කී එරිඳු එකම එරිඳු මෙ දෙන්නා නැ මෙතන එම්ස් වීමකයි අනික එම්ස් වෙකෙන් දෙන් ඒ යන්නේ රුගස් මෙන්න නී තෆාල් ගන්තක යන්නා එහෙම ඒ මේ ෆුර්ත මා ඉරුග වාස්සම් මිසාරක මේ කාදොන් කිරුන් දෙවුණු නියා බරදම් මාපල ලියුම් කාකන්ත දිමාව දන් දෙන් අන්නනේ මේ බොඩන් මේ කාන්දිනමුග අන්න උඳගුතක ඒ බෙෆරන් බෙන්චසන් එලාජි කුමා අනුගුළු මාදත ඒකන්තක මේ එහුමරු ගන්නන දෙන් දෙම් මේ තංගල බොඩුවන් ෆිටි මන්න අපට රෝගාගන්ත කරන්න අපට මේ දිමාවන කන්නේ අපද රෝගාජේ කෙසා හුන් සෙමිකාන්තක දිමාවන තංගල බොඩ බේරණ කුණ ෆිටි මා දිමාවන මේ ඩෙන්ගු හුන් කාල බේරණ හුන් කාල ඒකන්ත දිමාවන දෙන් එක තංගල බොඩු වෙලි මා මිසයක අධ්‍යාස අංගු දෙම් වෙජියාම ආලේ මදු හුන් කාකන්ත තකණු දකණුගේ බෑද හුන් කාකන්ත දිමාවන දින්ගදී එකුදින්න සීදා සීදා එකුදින්න ගන්න එක මොස එකුදින්ගේ බේනෙබෙරින්ගේ සව නොනියාම ඒ බලෙන්ජේ බයෙක්ගේ සවුම් වෙස් බෙෆා කන්ත දිමාව මිසයක ආවම කියා චයිල්ඩ් ඇබියුස් නුන නෙග්ලෙක්ට් තෝ එකුදින්න නෆ්සානි ගොතුන ජිස්මානි ගොතුන් වෙස් ගිල්ලිබේ ගෙල්ලුන්ත ගෙන් අවමෙන්ගේ සවුම් වෙස් බාම මේ මෙදන පොබේ පොඩිතිමගේ සවුම් එකුදින්න වල එක අන්‍යා කන්ත වෙස් දිමාවේ දෙnga diade befar ek aila ga awame kiya misa ek wari ga saw neto dare fural mi al living je ala no dibi anna ege sawbon mi anna kandata misa ek ekujja den den hodane komes hen godakon kanne ehi hodane hemen ehi hodare ga befar ekudina mi magu oligen de befar misa ek ආ මස්වාතක දිගේ තෙරවනු මාස් මස් මේ සිංගලට බෙ මා තුමිතේ සමාගුණ කන්තතක හම කුජ්ජා ෆ්‍රෝලිගෙන් දාන මේ මිකාල මා හොත එහෙම මේ කුඩ කුජ්ජක දිමාවන් සිහිය මස් දෙකේ එහෙන් ආස්වාල කිවරත්ත මෙදනෙයි වර දිගුක වා දෙක් දාන වා කැමසාගේ දෙක් දාන තින් හතර කොට නවාද සත එහෙම මෙදන එහෙම ආමක දිමාව කන්තකේ දෙන මෙම අවන හිවනේ දැන් ආමක දෙද මියුන් ඉතනරා රෝග කන්න එත එනවසේ වර මෙදෙනවි තෆාතු එකියුමුගේ තෆාතු කන්දතක මෙදිමාවන් mihunya kama kesmi awam na fihna kan ta bima awam di ma mi fa kulli amani ya ya che to bza ka yaka dosi awam bara fonni waka mi pola kulli nama binda angos de kar kan beran ne ko esa kulli di ma kan e ma go te den
1: koda ku de naam ko je hebal ta roga hun mi fa da bal ta kon rakka tero ma ge tere ge ma holu galu kon men ule ero eli dan fi awrta ki ko ba to
0: आमो सोले के दिनों में ना दिन में नहीं या मैं साफ़तार का ये मैं मुहिम कम की दें रोग आवेस आदि आम हम बड़े तबेस आमों को तेरे फितरे ये मैं बड़े दिमाग कम की हाय तो आई आतुंग है फितरे गिना फारा ये मैं माँ आतुंग साफ़तार का ये बराबर मुहिम चे ai donnan je bagutta ke honna komme donnan je bagutta ke misala ke donna menyamo a mi kiyomo kurin kiyomo fa honon fa hana ko sa ni komme fa ei komme mes ai donnan je kan ta kan beira ko sa as gen as ya sa donnan je teng ai donna ru an mi donnan je sa gal mi ka na fem mi ai temma ma ai do ma ta fa ko mengi em rangala ai donna ba teng e ataki e me muhim ek kanta midane ro me roga ya me hunna katta kon ara katra matta ka den hunna ne me misal ka me roga jehefa tibe me hunna misal ka tut kudum je dur kolun noniyamo misal school da ku je vidyamo ma bali ve fon enna go no fonu noniyam am ko me hun da tantana tan kol dur vedon kanne kanta hunna den hunna bai kala rogatakan mi eridan baika fiyortan hul hasso gote gelidan ekkama ki mi awam kiya ka vaccination vaccine jom sa ka influenza ki ye amote ge musumi gote anna ichin ha ye amote ge annani datru fatru tan kole gina dos kole ga anna sa ka hajju dos kole ga noni ama chutti dos kole ge mi ka bere gos ase hen ole eruga anna ichin ichin ke mai gote e musuma ka dima ko nam ve se ahara ke for influenza vaccine jom mes influenza jom rakka der ko ten den hunnani am gote ge ami am osula kun hama mi jaha vaccine ta sunna ta mi den ko ko din e mon ko e jaha vaccine ta den ege itra madi mi influenza nuna sunna mi sa farm vaccine ma sa jen di ben e yu sama mi bara pa se me fetri gen da e bali den hunnani bai kala ගෞමතක දාම්වීම ජහන්ජය වෙක්සිම සුන්නාන මසාල හජ දාම ජ ජා වෙක්සිත හන්නන නු ්‍රිකාකත් ගෞමතක දාමීම ජා වික්සිත සපාතුවන් ලොීවක වෙක්සිත දෙත එම ගුදුන් ජා වෙක්සිතක සුන්නාන දෙන් බයිය වෙච්චියයාම බලින් අන්න බොඩුකම් එත ඒ නුරක්කාතයක කුඩකුළුමට කුළ හතක සුන්නන් ඒ මැගුතුන් ආමෝතක ආමසි හතික කුච්චක බේටුමට කකුල මසකතක ත මිගතර මන ගතුන් එක්කම කීමේ ක රහලු කාන එත රහලු කානා කියවමා දෙන් කස්සතුක තෙරේ රහු කසතුක කොෆුර ජවාතක එක බලියම කුරින් වෙස එක රහු සිහතක හුරජ්ජයා බලියම පහොග යන්න බලි කන් තංකුල කුඩකුල වෙන රදු කරවිය බලින් හරිගණටක බයිය ජමවරේ ami maika amogotik kasatik uluma ranal khana kiun e awoni wani war mohim kamakanne ami me pali balita kunduru mattaka
1: eta migedi galgon men kuria migenda ni dulehyo program ga mire algon men wahaka dakum midani kudakudinna amogotik jehe baltaka gule gutung migedi ga algon men naiki ga mi paro danna wa doctor ki kudakudinga baltoge khasa doctor ahmed faisal tibe phone ge sawal ta kan algon men intizar kuran kulwani tini tinen hatare suming hai minabara den gina baltakon rakka ter veti ma ai doma ki khasa kutika saftar kuma samal kan tin ma ki waram hemu kamen ehnu shahama doctor iswara bodan e wahak takak ali alu walam wa
2: den waragena belen werin kambodwa kamek kane kudakudin wima tuttukudin wara fasehan hun aade den bes dinum ge turun konkal kankame balun mena ge terega kureweni hun madu kuran
0: aa humaki ya tidanawa me benewerin wara kambodwa kam eto awani wani bayyen jarasime ge hari wana wanmu ge wanuna bazefa yaanna emme furta men alamat kannege emi humaki e hungasi yamden hama egena ta baiye ngob ole kan deto den eka humaki bemen war birwanno eskame awan hiwani e esobaki me hunna me om kya ka febrile fits eto febrile convulsion eka huma ekkon je fit e den ka bay far kudu kudinna ha maha ha hara de terega me hunganna kudinna bay far ja me fit je ehmim kanne bevering habar pirugonane kama de terega den e hun asiyamo emme muhim kama kiyasga hum mat kuruma bures boda diya echi ayo to hydration ehma diya echi rangal diwe kama nya mera ko biya ekujja ek paliwe kenne nu etan ekujja ifattan me mege mi wagote ki has adhyasote kurukun vima echi nukangule ne echi nobongule eta ma ekpeche mamma men hasa bona dannawana me ama ebeseche ekujjan nu espoy ama fentike espoy den eta ekujjan ta undu kamen e eto fente me den diya echi de enos mege mi alome hospital ga mes alome mes nu den ek ha e gine kon de fente me den diya echi me hasa iv gulis alome hadagote ki tiki tikin dan eto kom me sikunta kun de sikuntun tikke tin sikuntun tikke kan ne den ek
1: e ekujja khashi kada pe ma me bara kadeto
0: ale ma mi alome den ole che ek beveri me sama egota addwa re ek agaam seka devvaruge tari huskulam ma kujja majbur noko samsara kunja sala ma first minute samsara nani misa diha minute first minute me dene e samsara sa samsara dina sama rangal ma ne ko biya ek kujja paru dana dem ma basha che palafa e member fudena kanne de miga me dene ek femma do mu mm alama te ki ek kodakam da member davvagen dana අධ්‍යාසෝතක එක දිගුවකින් දාන මිසක අග්ගඩි නුවගඩි දිහගඩි වලවස් එක කුජ්ජා කුඩකම නුදාකම වෙන්නාම ඒ ෆෙම්මදුන්ගෙන් අදාමන් එහෙමම ෆෙම්මදුන්ඥාම දෙන් ජෙහෙනි අගය නුපවේකම වෙන්නාම මම අයිවි කුලෙන් ජී අයිවි කුල දෙන් ජන කන්නේ දෙන් දෙන් හේදී අනෙක් කම කී යවන හිවෙනි වලගෙන බෙවෙන අනේ එක දමන කන්නේ එක ෆෙම් ෆොසිල් උන්දතෝ දෙන් ෆෙම් ෆොසිල් ආයරුග දෙවර බා රිසර්ච් සේදි ෆෝර කමෙන් මිත කම කි අය යතු ෆික ෆෙම් ෆෝ තෙලමගේ මා කියා කත්තෝ ඒගේ මම්ෆා ලිබෙනි එත එ මම්ෆා ලිබේ ඉරුග ඒ ගවන හිවෙන එක මේ බේස් බොයෆා බේව අසර මෙයා බේස් දානේ බණත්තා දාන දැන් ඒත් එක හජම් වෙගෙන් මිලේකට අන්නරුග ඒ අසර කුරන් ආමෝතිග නගාන මදුවෙන් ෆනර් මෙට දැන් ආමෝත විහි බෑගඩින් හර නගාන එමයි ෆුරතම බෑගඩ ඉරුග මෙන්න බේස් බේස් දීෆදෙන් එන්න ෆුරතම බෑගඩිරුග ෆෙම්ෆෝදෙන් හාකාලුන් එක මස්සෙන් නුම් කරන්නේ දැන් ෆෙම්ෆෝද හාකාරුග හොන්නාට කම සමාකම් දෙන්නේ කත්තක ඒක හොර එක්කම කී එක මේ ඒක බේරන කොන්ජි හැනි ආජාගේ ෆෙන් නේද මෙදන මේ ෆිනි කුරි ෆෙනෙනු මිසා ෆ්‍රිජුන් නගාෆ හොන්න ෆෙන බේරන මෙන්න කුර වෙන එක තංකොල පොඩන් කුජ්ජා ෆිනි කුද නැෂ කියාවේ ඒක වගේ එක කුජ්ජා මාබුරන් හීකරුවන් ෆරාපිය මේ වගේ දෙකී මේ හරිගණුන් අන්න තුරුතුරු තන්න නේද තුරුතුරුගේ අසු මේ අන්න සවබකී හරිගණුන් උපදම් බේනුවාන හූණු එමෙ වගේ එක හූමු ගෙතනා එක හූණු ෆෙද්දීම හත හූණු ගත තවන් තංකොල මඩු වේලා කරන එක සුන් ගදවන වගේ එක මේ ෆිනි කුරි ෆෙම් බේන කොයින් එමෙ මම මේක බේන කොයින් යනම ආමකෝ දැන් රාජ්‍ය විද්‍යාව එක මේ ඉස්කුරු අන්නානේම හූණු ෆෙන් තද තම දැන් එහා ෆිනි ෆෙන් වන්නානේ දැන් ෆොටු ගන්නනි අසුක ලෝකෝම්ගේ වාකෝන කතාපනා ෆිනුගේ වාකෝන්නාන එහම දැන් එකම ඒ දැන් බොඩක් මේ ෆිනිගම්තෝග මසක වින්ට ඉසාවක මේ ස්කෘ දුකලින සන්න ෆිනි ෆිනි වෙන දතන නේම කන්නේ බොඩ එක ලෝකෝම් නු තාපනා ෆිනුගේ වාගේ නේ මේක මේක මේ දනවයිසකි ෆිනි කුරිෆෙන් බේනු කර වෙන බේනු කොන්ජ යන තංකොල මේ ආදාගේ ෆෙන් නුනිය තංකොල හුණු කොහොන්න ෆෙන් නේද දැන් කොම කුජ්ජායගේ මේ හුණවරේ ෆෙන්ගේ හුණ මඩවංජය දැන් අනෙක්කම කියේ ෆෙන් හාකාරක මුලි ගය කරන මේ ෆෙන් අලංජයනක ඒ ෆෙන් බේනු හාකාලනේ මේ නික්කුරි ගනු නියම කරදසුක නොනේ අයිතරු ඒකට හාකාල මෙජනක මුලින් මිහා ෆෙන් වල වාදීම සක වගත කී අනෙක්ක ෆිනි බොඩු ගනක හුණ උපද්ද ෆෂාෆන් එමෙම බා දැන් කුරුක දෙන්නම යනම 30ක මිනිත් හාකාලාශේ ආදාගේ ෆෙනු එකම දින අනෙක්කම කීක බයිෆ්‍රම් මම පන් කරවක මේක ෆෙම් ෆොටි අලාෆ බාටා නිකුරිය නැත එවද එක අසමික බේනම කීක මේ හුණු බේරදියෝ ආයවන් අලාගෙන් බේරදියෝ නැත එහෙම මේ වද කීක එහෙන් මේ වීම එක මේ ෆොටි ගණ ලැබීම වද කීක හුණු බේරදන් හුදු වණතා එක ආයවන් අලාගෙන් දා එම එකතුන් මේ ෆෙම් ෆොටිගන අලාපේවුම් රාලෙනවා ඒගම එක ෆෙම් ෆොටි මේ හාකාලාෆ ෆෙම් ෆොටි නෙගුන් එක ඒක රංගලි දැන් බෑගඩේ
1: එම ෆොටි කොළ නුබාවම වෙනුනි කප කොළ වෙස් නුබාවම
0: වේද නුබාවා ಕುಜ್ಜಾ ಕಿತ್ತಮ್ಮೆ ಬೋಡು ವೇಸ್ ಎವ್ ಅಗು ಬೋಡು ಹದಿಯಾ ಮಮ್ಮೆ ಕನ್ನು ದೇವೆ ಗಣೇ ಫಸ್ ನುದೇವೆ ಹಾಲೆ ಏನ್ ವಿಮ ಅಗುಹುರಿ ವಾಹಕೊಳ ಕನ್ನೆ ಪ್ರೊಫೆಸರ್ ದನ್ನವಾಚೆ ಏಗ ವಾದಕ್ಕೆ ಏ ಕುದುರತಿ ಚಿತ್ತ ಎತ್ತೋ ಏಮ ಏಗ ಮೀ ಏ ವರ ಮೀ ದನ್ನವಾಣಿ ಕೀದನ ಮೀ ಏಗೆ ಉಫೆದು ವೆಸ್ ವರ ತಫಾತು ಹೆಚ್ಚಿಂಗೆ ಆಯ್ಗತ್ತು ಮೋಜಿಜಾತ ಕಲಚಿ ಆಯ್ತುಗೆ ಏಗ ವಾದಕ್ಕೆ ಏಕ ಎಕುಜ್ಜಾಗೆ ಮಮ್ಮಗೆ ಬಂಡುಗ ದರಿಫುಳು ಉಫೆದಮುನ್ ದಾ ಇರುಗ ಎಕುಜ್ಜಾಗೆ ಹಫ್ತಾಯ ವಾ ವರ ಹಫ್ತಾಗೆ ಇನ್ ಏ ಹಜಮವಾನ ವರಕನ್ ಎಕುಜ್ಜಾಗೆ ಮಮ್ಮಗೆ ಕಿರುಗೆ ಅನ್ನ ಉಫೆದ ಫೋನ್ನ ಬ್ಯಾತ ತಫಾತು ಓಮುನ್ ದಾನ ಹಿಂಗೆ ತೊ ಮಿಸಾಲ ಗಮಿದನ್ನ ವಾಯ್ಚಿಗೆ ದೂಸ್ ಫ್ರಾಫಮ್ ಕುಜ್ಜ ವಿಜ ಅಫಮಾನಿ ಸಾರೆ ಸಫ್ತಾಗ ತೊ ಈಗ ಬೈಕುದಿಂಗ್ ಫಮಿದಾನ ತಿರೀಸ್ ಹೈಂಗ್ ಹಫ್ತಾಗ ತಿರೀಸ್ ಫಸ್ಟ್ ಹಫ್ತಾಗ ತ್ರೀ ಸಪ್ತಾಹಸ್ ಬೈಕು ದಿನ ಒಫಮ್ ಬೇತಾ ನೋಡಿ ಬೈಕು ದಿನ ಒಫೆ ಒಫಮ್ ವಿಧಾನ ಹತಾವೆ ಸಪ್ತಾಹಸ್ ಆಯ್ತು ಬಡ ಏಕಮಗು ಏ ಕುಜ್ಜಾಗೆ ಮಮ್ಮಗೆ ಏ ಕಿರು ಉಫದೇನಿ ಏ ಕುಜ್ಜಾಗೆ ಮಿದನ್ನವ ಹಫ್ತಾಯಗೆ ಏ ಹಜಮ್ ವಾನೆ ಗೊತ್ತ ಏ ಹಾವಸ ಆ ಮಿದನ್ನವಿ ಮೂಜಾತೆ ಕಾಲ ಹೆಚ್ಚಿನ ಹಸುವೆ ಏಮ್ ವಿಮ ಏಗನಕ ಹುಣ್ಣಾನಿವೆ ಸಿಕ್ಕ ಹುರಿಯಾ ಭಾವತೆ ಹಿಮೆನೆ ಗೊತ್ತ ಕುಜ್ಜಾಗೆ ಹಜಮ ವಾ ಗೊತ್ತ ದಿಫಾಯ್ ನಿಜಾಮಗೆ ಬ್ಯಾದವಸ್ ಈಗ ಹಿಮೆನೇ ಗೊತ್ತ ಹುಣ್ಣಾನೆ ಮೇಸಾಗ ಮಮ್ಮ ಬದಿ ಒಳಿಂಜ ಮಮ್ಮ ಉಫದ್ದಾನೆ ಎಂಟಿಬಾಡೀಸ್ಗೆ ಆಯ್ತದ ಏಕ ಅವಮಿಕ ದಿಫಾಯ್ ನಿಜಾಮಗೆ ಬ್ಯಾತ ಎ ಬ್ಯಾತವೆಸ್ ಆ ಮಮ್ಮಗೆ ಕಿರುಗ ಹುಣ್ಣಾನೆ ದೇಕ ಏ ಹುಣ್ಣಾನಿವೆಸ್ ಮಿದನ್ನ ಜಲಾಸಿಮ ಏಕನ ಎಸ್ಕ ಜಲಾಸಿಮೆನ್ ಹುಣ್ಣಾನೆ ಏಗ ಫಿನಿ ಹೂಣು ಮಿಂಡಗಳವಾನೆ ಅನಕ ಕಕ್ಕಾಗ ನುಜಿಯಾನೆ ಏ ಲಿಬೆನಿ ಮಿದನ್ನ ಅಗದ್ದಕ್ಕ ಗಣಕೋಸ್ ಕನ್ನ ಜೇಚನ್ನು ಏಮ್ ವಿಮ ವರ ಎಹಾ ಮುಳುಚ ನೆಕ್ಕೆ ಆಗೋಣ ದನ್ನ ಮಾಡಿದ್ರು ಏ ಪ್ರೊಡಕ್ಟ್ ಅನ್ನು ಅನುಮಾನ ಕನ್ನಗೆ ದರಿಫುಳದ್ದೇವೇನೆ ಇದನ್ನು ಎಮ್ಮೆ ತುತ್ತು ಕುದಿನದ್ದೇವೆ
2: ದೆನ್ ಕುದಿನ್ ಹುಂಗಾಸ್ ಹಮ ಕೆಸ್ಸಾ ನೇವಾಲು ಮಂಗ್ ಉಂದಗುವ ಹಾಲೆ ತವಸೆ ಬಾದೆ ಗೇಗ ಫರ್ವಾದಿ ನಮಗೆ ಬದಲುಗ ವಗುತುಂ ಹಾಸ್ಪಿಟಲ್ ಗೆಂಗೊಸ್ ಫರ್ವಾದೇನ್ ಜೆಹೆ ಕಳುಗಣ ಮೇಲೆ ಹೆಂಗೇನಿ ಕೊಂಕಾಲ ಕಂದತಕ್ಕೆ ಫೆಣುಣಿ ಮತ್ತು ಕೊಂಕಾಲ ನಿಶಾಂತಕ್ಕೆ ಫೆಣುಣಿ ಮತ್ತು ಕುಜ್ಜಾಗೆ ಫರಾತು
0: ಆ ಮೀಗ ಅನೆ ಮೀ ಹುಮಾ ಕೆಸುಮ ದೆ ಮೀ ಮುಡಿ ತಫಾತು ಮೀ ದಿಕ್ಕಮಕಸ್ ವಿಧಾನ ಇದು ಹುಮುಗ ದೇ ಅವ್ ಕುಣಿದ ಹುಮುಗ ಎಮ್ಮೆ ಹುಮಕಮಕಿ ಫೆಂಗ್ ಹರಿಣ ಫೆಂಗ್ ಹುಣ್ಣ ಮೆಂಬರು ಎಂಗ್ ಏತಿ ಫೆಂಗ್ ಮಧುವಾಂಗ್ ಕಂಫರ್ಟ್ ಆವಿ ಯಾಮ දෙන් ඒ අන්නන්න යවමික ඩිහයිඩ්‍රේෂන් උනේ ෆෙම් මදෙන් අන්න කන්තතක දෙත එහෙම විද්‍යාම ජීහන හොස්පිටල් එකෙන්ද මිග අනේ හුමෙන් නොවස මේ හොම්මඩ කුලකන් වස හොස්පිටල් එකෙන්ද නේ කී හොමා ගුලිකින් දෙන් අන්න කන්තතක පරවා ක්‍රමට්ටක හොස්පිටල් එකෙන්ද මේ අමසාලක මෙදෙන වෙයි ඩිහයිඩ්‍රේෂන් ෆෙම් මද වෙච්චියාම කයිවි ගුලාගෙන් එෆෙන් හර ෆෙන් ඩාල ක්‍රමට්ටක ෆෙනා දොනුගේ බා ඩාල ක්‍රමට්ටක මේ අනේ හොස්පිටල් මේ තාම මේ ජීහනේ දැන් බෙන වෙන්න ඇති පහකර වෙන ගොත කි මෙදෙන වෙයි එමේ ආපසෙන් පහකර වෙන කම කි එකම කි මේ කොඩකම දා මෙම්බර් එම කුරුකුදින් විද්‍යාව අමොතේ ගහගඩුණ අග්‍රිතර කියන රහල එෆ් ආර් කුරුකම දා දැන් මේ මම ඔබට දීගුවා කම වඤ්ඤා මිස අග්‍රිතර ගිනර කම වඤ්ඤාම එක බයි මිස තුදින් විද්‍යාව මම මෙම්බරන ඒ කුජාග නෙපි පදල් කුරි මේක බාරගඩු කුරින්නේ දැන් ඒ බාරගඩු කුරින් ජේ නෙපි අදස් මීදි ඒ නෝ ෆෝන් වේ වගේ කි නෝ තේ මේ මම මෙන් ගෙන තා මෙන් මම බාරගඩු වෙච්ච ගන්දත එහම එවිගෙන්ද ඒ මෙන් නෙවි හුම්බර කුල කරන මෙන් ගෙන්ද එක මේ අනේ බෑ දෙ මිසාලක හුමා ගුලකින් බයිෆ අන කන්තකුම් වෙස් බයිෆ ගෙන්දන් ජේ මිසාලක මෙදෙන්න කල්කුලි මම මෙදෙන්න ෆිටජොම් එම හුමා ගුලකින් ෆිටජ් ජාචිය හොස්පිටල් කියෙන්ද දෙන් කෙස්සුමක වාවතකි ඒ කෙස්සුම කී ගිනෆා රෝගාය ගුල ෆොන කම දෙන් රෝගා මියන්නනේ බොඩං ක නේවාල නිසාම් තදත්ව මේ නේවාල නිසාම් එම නේවාල නිසාම් මි ෆෙටනේ නේෆතොන් දෙතොන් නේෆතොන් ෆරාගම කෆුප්පා මේ මෙතිරියා හසබ එම මිග මි බහලනේ කරොම්මතිගේ රෝගාය පුප්පා මේ රෝගය දැන් කරොමති රෝගය කි ඒ වරන් ආම රෝගය අකවම ආමක මෙ කියා කොමන් කෝල් මෙම් මෙ කියන්නේ ඉංග්‍රීසි භාෂාවෙන් ඒක මම කියවර ආම රෝගය ඇත්ත ඒක පුප්පා මේ රෝගය ඒ මේ රක්ක රෝගය එම් කියන්නේ එක නියුමෝනියා ඒක එම නියුමෝනියා කි ඒක මේ වාදේක පුප්පා මේ කි ඒක ඔක්සිජන් හරියන ෆෝර් කොද්ද ගුණව ඒ පුප්පා මේගේ අර්ධව සිපාගෙන් එයන්න හුදගුතක සවබන් වගතකී එක හරිගෙන බේනවා ඔක්සිජන් 4 නකොත් දෙවන්. අදි හරිගෙන ඔෆද්දා එක විහමාද ඒ කාබන් ඩයොක්සයිඩ් එබා බේරෙවස් නකොර වෙන. එහෙමම ඒ දෙකන්තක මිග වරපොඩ බුරුවරාෆියා මේ වගතකී එක කුජ්ජා දාන වරපොඩ පලිවිගෙන් දාන. එහෙමම ඒ කුජ්ජා එදින ඒ හැම කොම්මස් කින්දන් දියකම මේ වෙන දෙනේ කින්දා දියකම. තේ මිග බේන වෙන්න මිග තනේ පහගවන කමකී නේවා ලගොයි. එම නේවා කුරුවේ නේවා අවශ්‍ය ඒකාකන්තක වඤ්ඤාම ජීහන හොස්පිටල් එකෙන්ද එයිද මේ කෙසම
1: කුඩකුදින්ගේ සිහතකි කොම්බ බෙලෙන විරියකෝ සති මුස්තමයික වෙස් එමෙ බොඩු ඉස්කමෙ දෙන් ජෙහි එක්කන්තන් ආමුක කුඩකුදින් බොඩුවමුන් අන්නෑරු එකින් මුරු ෆරාතවක තෆාත් සිහි මස්සල්තක කුරිමත්ලාන් ජෙහි අල්ගන් මෙ මිහා හසබුන් එහොන් තෙරේක ෆුර්සත රවණ මිරේගේ ප්‍රෝග්‍රෑම් ක අල්ගන් මෙ වාහක දක්මු මෙදනි කුඩකුදින් නම් ආමුක තික ජෙහි සිහි මස්සල්තක ගුලේ ගතු අස්ලාම අලයිකුම්
3: وعلیکم السلام
1: ہوما کینتو
3: رنگل
1: کوبا تو ہوما کے سوال کی
3: ہاں دے الگن کے سوال کی مثال کا می مولے رو بپنے دے ہر دماغ کی مثال کا کڈ کج کو انی کان دے فشانی 6 منت وی مدد تو اے حسابوں بائی پڈنگ اے بپنے مثال کا الرجیکو اکال کان تے بائی پڈنگ ہڑولا فانے بائی پڈنگ ගාගෙ ඉකිතන්ත හිරුවා බිහි ගඬුනා ගානුනේ රැග්වේ එකාල ගොමු උඩදානි දෙන්නුනේ බයිකාල එචීග අල්ලිමයි කල අංගාගෙ දෙකොළුග එහෙන් රැග්වේ හොරදානි දෙන් එහෙන් ඒ ඇලර්ජික් එකම අලුගණ විශ්නේතිවි දෙන් එහෙන් වෙපහ මුන්නෙරුසේ බෆේනේ බයිනම කුඩපුදින් දෙ මිසාලක මම්මයකු එහෙන් මෙම බෙදෙන වේකු සමාල් වාමි කොංකන්තකත්තෝ නෝනියාම අනේ ඒ ඇලර්ජික් එක බලන් නුනි ඒ ඇලර්ජික් වණි ඒ වාකන්තත් බලන් කිහිනේ તો හදානි
0: ආ මේ අහමති කුල ගින ගිනෙන් බෙවෙන් සුවහ කුලවස් වලති දැන් මිග අනේ අගොන හිමනේ හමස්තෙන් වීම තමයි කාන්දෙන් පටන් ගත්ත ඒගොල්ලෝ මම කියන්නේ එක කොම්ප්ලිමන්ටරි ෆීඩින් එක කියන්නේ තේ ඒක මෙවකට කි එක කාන්දේ ෆෂා අයරුග එලාජික් මානක නුගුලුන්තා එම නුගුලච්චියා අන්න නලමත්තක හමති දන්නවා ආලමත අන්න මිසාක බිහිනේ ගොන් හොඩුදුන් දත හජම නුවගෙන් පණු තියාවුන් කත් ගන්නා තේ මීග කාන්දේ ෆෂා අයරුග වර මුහිම කමෙන් ඒ එලාජික් වේතෝ බෙද එම ඒටි එම්මේ ෆසීහෙන් බෙදෙන ගොතකි හද්දන ගොතකි අනේ කාන්දේ වයරුග ෆාරක එච්චකම් ෆෂා නේද මියා මිසාලක මියද මි හමස්වා දොස් වෙච්චියා මම්ම මිසාලක මිනිම්මනේ මියද කාන්දේ පතේ නේද ಬೈಪೆನ್ ಕೊಳ ದೇನೆ ಬತಾ ಫೇನ ಕೊಳಕ ದೆನ್ ದೆವ್ವಾ ಮಾದಮ ದೆದುವಾಕ ಮಿಸ ಬೈಪೆನ್ ಬತಾ ಫೇನ ಎರು ಹಿಂಗೆ ದೇವಾ ಬತಾ ಇರಾಜ ಕೊಡ ಕಂದತ್ತ ದಿನ ದೆವ್ವಾ ಹತ್ತರವನ ದೋ ಮಿಸ ಬರಬೋಕಳ ದೆವ್ವಾಮ ಬರಬೋಕಳ ಬೈಕ್ ಬತಾ ಎಕ್ಕೊಲ್ಲ ಏನು ಎದು ಇರಾಜ ವೈದ್ಯ ಹೆಂಗೇನೆ ಎಕ್ಕ ಬತಕನ್ನು ಕಮ್ಮಿ ವಾಣಿ ಕೇತು ಬರಬೋದ ಕಮ್ಮಿ ವಾಣಿ ಬಾಕಿ ಆಚ್ ದೇ ದೋ ವಾ ಇಲಾಜ್ ಐ ಅನೆ ಎಗುತ ಮಿದನೆ ಎಮ್ಮೆ ಫಸಿ ಹವಾನ್
1: ಎಗುತ ದಿನಕನ ನಂಜೆ ಹೇನಿ ದೋ
0: ಆ ಎಗುತ ದಿನಕನ ನಂಜೆ ದೆ ಮಿಗ ಅನೆ ಮಿ ಅಬೋ ಸಕ ಆಚ್ ಕ ವಾಗೆ ದೇ ಆಯತಿ ಎ ನೋಕೊ ದೆವ್ವಾನೆ ಎಗಮ ಕ ಆಯತಿ ಬಾವೀಮ ದೆಂಗೆ ಬಾಯಚ್ಚ ಆಯಚ್ಚ ಕ ದೆವ್ವಾನ್ ವಾಗೆ ಎಗುತ ಮಡಮಡ ಮಡಮಡ ಗಿನ ಕುರಿಮ ಆವನ ಹಿವನೆ ಫಸಿ ಹವಾನ್ ಕನ್ನೆ ದೆ ಮಿ ಮಿ ಎಗಮ ಮೆನ್ ದೆನೆ ಬೈಫರ್ ಯಾ ಫಸಿ ಯಸ್ ನೋ ಸಿಂಗಾದಾನ್ ඒක වගත කි බෆාර මේ ඒ ඒති හදාෆොන්න ගොතුන් ඒ ඒති තෆාතු බවේ මම විශ්වාසයක මස් නේද මහග මෙවද කි මහගයේ සෙක්ක ඒ බහට්ටා ෆොන්න ගො ඒ වල තෆාතු බෆාර බය මම ෆිනිකොෆ් හොර දාන අනික ෆිනිකොෆ් ගඩ කොෆ් බෆාර බේර බහට්ටා ඒක මෙගොත හදාෆේ බොලෙතා
3: එහෙම අද ගඬුකම් ෆිලෝෆේ සම අනෙක් කාණේ පාර සේති කොළුන් හාෆෙන් නගාප අනෙක් කාලාපන අලුමාරේ ඒ වෙස අලුගන වෙස වර අහම ෆෙනේ එහෙන් උලෙර දැන් අලුගන බයි පහරු බොන වෙම වෙස බොන වෙ බයි බේකුණු කාරිග එහෙන් හෙදීම ගඬු ෆිලා ෆිලුවා ෆලිම දැන් අනෙක් කාස් ඒටි නගාප බේනු කරා බයි පහරු ෆුඩ් පොයිසන් වෙ එකාල ගොතේ වේදානේ එහෙම මා රංගලුවානේ නුහේ ඒටි කොළු කොළන් හදාපා ರೋವೆ ರೋವೆ ಗೋಸ್ ಮುಳಿನ್ ಗಿಸ್ಲೇವೆ ಮುಂಗೋಸ್ ದಾರಿಪುಳು ಹುಣ್ಣಾನಿ ವಾಣೆಚ್ಚೆವೆಪ ಎಹೆಮ ಮಿಗೋತ ಕುಡ ಕುದಿನ್ನ ಖಾಂದೆ ಮುಳು ಐ ಕೋಂ ಕಾಲ ಕಮೆತ್ತೋ ದಾರಿಪುಳುಗೆ ರುಹುಮುಗತೋ ಖಾಂದೇವಿ ಎ ದಾರಿಪುಳು ಕಾವರಕ ಏರಕು ಎಹೆನ್ ಉಣಿ ಹಮ ಕು ಗಡಿ ಹುಣಿ ಕಿಯಾಫ ದಾರಿಪುಳ ಖಾಂದೇಂ ವ ಗಡೀಗ ಹಮ ಗದ ಕಮು ಐ ಗೊತ್ತೋ ಖಾಂದೇವಿ ಹಮ
0: ಠೀಕ ಸೀದಾ ಜವಾಬ ನುರುಹುಮುಗ ಕಮೆ ಕುಡವಾಕ ನುವಾಣಿತ දැන් එක මී එක මීෙන් දෙන්න වෙස් අවනස්සෙන්ගේ එක අද අවන් මෙන් දෙන්න වෙස් යා පස්සේ කම නොය සිංහා දාන ගත එෆාව කුදින් හම අග නොහුලවා වෙස් ඔල එත එක මම මම හස බලන්න මීන මෙ අග නොහුලවා දෙදොස් සුජ්ජ බලන්න එත නොනේ එම්ම සජ්ජස් මන ෆන් දැන් එම් වීම ඒ ඒගේ උඳගු හම බේ වෙන්න පුළුවන් කිලවාන එකම කො මීක එම් ආවද කි එක අනේ එකුදින් කා හෙක්වානේ ගොත්තකින් හෙදුම් කරන්න නුනිය මේක අමිල්ලේ කාන ගොත්තකද তো මම විශ්වාසයි හෙදන එක් ගොතකී එක මී එහෙ මියුන් නයික කෙවුන් ඒ වාදකී කම් දරෆුලන් හැම එක දරෆුල කාන්දේ මයි ගොතේ ඔගඩි හැම සැවි වාදකී එක කුජ්ජා කරන ඔෆෙන්නා එහෙ මියුන් කාතන්නේ වෙස් තේ කුදින මී හොනේ එක මී කුදින දෙ අදබකේ তো එක තවක තනගේ බාන්දාගේ කාන්දේ ප්‍රශා ෆියාමෝ ත්‍යාරකම කී එක එකුදින් කාන්දේරුග කොඩකොජ් ජහන එකුදින් නස් තුකොලා කායචස කුලදා කන්ත කොදන් ජන මක හැම එක ෆෝන් දක්කා දාගෙන අඟ යන් එච්චිතක ලුණු නුන් කන්නේ මේක මොහෙන්නේ කිය හැමෙම එකුදින් මෙසේජ් එක කායචි කොරකෝ ඒක අක්කාතලා ඒක හුන්න කොංගෙතකතෝ මේ අතන් හඩි වෙසද කොමසරගේ බි දුගලෙන්ජ කන්නේ එක තන් හඩි දාත කන්නේ පොඩ එකත තුණු කුර වෙනේ දැන් ඒකම තන් හඩි වෙස ඒක ඒ අමිල්ල ඉතුබාර කාණ ගොතුගේ ඉතුබාර ජී කන්නේ කුදින දස්කොද්දේ දැන් හැම අනෙක තන මේ කාණ කාබජී ඒක එච්ච අමිල්ල නගයන් කාණ කාම සස්කොද්දේ නතෝ
3: දැන් අදි ડોક્ટર දෙමෙ ફોન දක්කාලාගෙන් ඉගොත බයි පාරු කාන්දේවෙද ඕකේ කාන්දේවෙත බලන් දෙහෙනේ දෙත කොම්ම වෙතේ ගොතකු එක මකුස් මිහාර වර මිහාර මි ජමාණුක වර බොඩ පෙන්න මන්දර වර ගින පෙන්න මන්දර කුද්ද කුජ්ජකු හැම එම්ම පුර තමයි විශාලක 6 මන්ත් වරකු දෙන්නේ නැගෙන දෙත ફોન උග හිපාට්ටාගෙන් එහෙන් මුන්නන් අනේ ಸಶಾ ಇರುಂ ಪೆಜಿಗೆನ್ ದರಿಫುಲ್ ಅತ್ತ ಫೋನು ದೀಫ ಹುರಿಹಾ ಹುರಿಹಾ ಕಾ ಕೊಮ್ಮ ಗಡಿಯ ಗೋಸ್ ದರಿಫುಲ್ ಅತ್ತ ಫೋನು ದೀಫ ಬಹಟ್ಟಾಯ್ ಕಾ ಮಮ್ಮಾ ಯಾಳನಿ ಯಾಳನಿ ಕಲ ಹುರಿಯ ತನ್ನೋ
2: ದರಿಫುಲ್ ತನ್ನೆ ಗೆನ ದತ್ತ ಹುಮ
3: ಅದೇ ಸ್ಕ್ರೀನಿನ್ ಟೈಮ್ ಮೆಹಾ ಬೋಡ ದೀಗೆನ್ ದರಿ ಪುಳ ಕಾಂದಿನು ಎಯಸ್ ಕೊಂಕಾದ ಕಾಮೆತ್ತೋ ದೆನ್ ಮಿ ಎಯಿದೆನ್ ಅಲುಗಣ ಗೆಮ್ ಫೌಗೆ ಚುವಾ
0: ಸ್ಕ್ರೀನ್ ಟೈಮ್ ಕಿ ದಿ ಅವಮ ಆನೆ ಕಾನು ದಿನಸ್ ಅವಮ ಇಹಾ ಗಣೆ ಮಿ ಬೇನ್ ವೌತು ತಕೆ ನು ಹಯತು ಕೆ ಕಿ ದೆನ್ ಮಿ ಅವನ ಹಿ ಕ ಬೇನ್ ವೇರಿಂ ಫೋನ್ ದಕ್ಕನಿ ಅವಹನ್ ನಿಮ್ಮ ಕಣ್ಣ ಕಿನ ಫಳೆ ತೋ ಕ ಬಿಜಿ ಹುಡಿಯಾ ಬೇನ್ ಸ್ಮಿಯಾರ್ ದಂಬರ್ ಬಿಜಿ ತ ಮಮ್ಮ ಎಸ್ ವಜೀಫಾ ಪಪ್ಪ ಎಸ್ ವಜೀಫಾ ಒಳ್ಳೆ ಇರುಕ ಕ ಗಾಡಿ ನೋ ನಾತಿ ಕಣ್ಣೆ ಬಡ ಹಿಂಗ್ ಹೆದೆನಿ ದೇಗ ಮ ಏಗೆ ಹಿಂಗ್ ಎದಿ ಮಬಾವದ ಕಿ ಬೈ ಫಾ ಗಿನ ಫಾರಂಗ ಮಿ ದಿಮಾವಕ ಮೇ ಕ ಮುಹಮ್ಮದ ಕುರುಂಗ ಬಾ ವರ ಪೋಡ ದವ್ವಾನ್ ಕುದಿಂಗೆ ತೆಂಗ ಏಕ ಫೋನ್ ದಕ್ಕಾಗೆ ಫೋನ್ ಉಂಗಿ ವೇಚ್ಚೆ ಕುದಿಂ ಕಿಯಾಫಾನ್ ಏಕ ಮಗು ಮೀಯಕ ವಾದಕಂ ವೀಮ ವರ ಗಿನ ಫಾರ ಏ ಬಾ ದವ್ವಾನ್ ದೇಗ ہم ورگ نفر ایک بنانا می کچھ دا اوٹسٹ کے نونی آم تو اے ڈی ایس ٹی ایس بنا فان ایک مہا ہائیت کو می بدا رو گنا فا بات کہ ایک جا ہوڑیا ہے ہوڑیا ہمیں برابر ہوانا ہمیں کنے واہ کا منو دک کرے تو ایک جا می کیا ایچ کا گنا گنا فا رنگ اے فون اڈوی وے لاوے نونی آمو مادا ہے ویس نونی آم ایک ایک کیا بانٹو تری کیا فان ایک مہا گنا فا رنگ
3: سکرین ان ٹائم گنا واہ کو دیم می فینڈا نیوز ಏತಿಗ ಈ ದಕ್ಕಾ ಕಾರ್ಟೂನ್ ಗ ದಕ್ಕಾ ಗುತ ನೂನಿ ಏಗ ಈ ದಕ್ಕಾ ಗೊತಕ ವಾಕ್ಯ ಸುನ್ನಾನಿ ಇಂಗ್ಲಿಷ್ ವರ ಬುಡ ವಾಹಕ ದಕ್ಕಾನೆ ಹವೈ ಗುತ ಸ್ಕ್ರೀನ್ ಟೈಮ್ ಗಿನವಾ ಕುದಿ ದೆನ್ ಹೆವೇಮ
2: ಅಹುಮ ವರ ಬುಡ ಶುಕ್ರಿಯಾ ಗೆ ತ ವರಗಿನ ಬೇಫಲು ಕಿಯುಗ ಎಬ ತಿಬ್ಬೆವಿ
3: ಆದೆ ಆದೆ ವರ ಬುಡ ಶುಕ್ರಿಯಾ
2: ಆದೆ ವರ ಉಫಾವೆಜ ಬದ್ದದ ವೇತಿ ಅದ ಬಿಗಡಿ ಗಳಗನ್ ಮೇ ಕುರಿಯಂ ಮಿಗೆಂದನೆ ದುಳೆಯ ಪ್ರೋಗ್ರಾಮ್ ದುಳೆಯ ಪ್ರೋಗ್ರಾಮ್ ಆಯ್ಕಿಗ ಮಿರೆ ಕುರಿಯಂ ಮಿದನೆ ಅಳಗಣ್ಣ ಆಫೀಸ ಆದೆ ಅಳಗಣ್ಣ ಮರಿಯಂ ಶಹಾಮಾ ಕುಡ ಕುಡ ಇರ್ಕೊಳಕು ದೆಂಗುರಿ ಸ್ವಾಲ್ತ ಗಾಯಕ ಬದ್ದಲ್ ಕೊಲ್ಲಾಣ ಇಂತಿಸಾರ್ ಕೊಲ್ಲವಾ.

0: කොදතෝ දෙන්ගේ විටමින්ස් ක බෑග බෑම් බියනේ තිදන්නවා හැ මේවා කොම්මස් එකතක මිසාලක මේවා නුයි තරකාරී කොල නෝනියා ෆයික් කොලකම් එබා හැම ජස්සෙන් දේන දෙන් මීග අවන හිවනි මේවා මේ කුරුකු දිනක ආද කුරා අයරුග වර මුහිම් කමක කන්නේගේ එක මේවා තවගේ රහ වකි වකින් දෙක්කෝ දෙතෝ මෙහර බකුන් හදායරග වල ගිනපර දැන් මේ දන්නු මෙ තුත්තිරුග බකුන් හදායරග මේ ගිනපර මේ වාදක එක එක්කිතන් එක්කොල්ලාපා මේ රහ මෙ අන්නනේ එකමකෝ ඒක පදලුග කුදින්න එක මේවා ෆර්ත කුරා අයරුග රාණ කන්නේ වකි වකින් මේවා තස්කොල්ලාප දෙන්නුනේ මෙ තුත්තිරුස් දැන් ෆෝන් ෆෝන් ආසක මෙන්න එක එක ජාංග අම්මි අමිල්ලේ නගයන් කාන්දෙන් ප්‍රසායරුග දැන් බඩහම ෆොටි ගොත දිනුම් කන්නේ මේ රාගලි දැන් ඒ හැම එකතන් ජී කරන්නේ මේ ඒ ගේක හැමියොමස් මේවක. නේද? මේ වර්ගන ප්‍රභාව තමයි මේක. හැමියොන්නේ මේව නුක. එකුජනස් ෆෙර මේව එකුජ මිය කාතනවස්. දෙක එක එකුජා වෙයි මේවක් හා. එහෙම බයිෆර එක මේ හැමියොන්නු කුලකම ඒ කුරකුදින් බර නුකුලන් උලේනේ. ඒ කුරකුදින් කාර එච්ච බුණු මවුර බොඩ රංගල එකුජා ඒ මන්සර දෙක්කුන් කරන. ඒරුම් කරන බොඩ එකුදින් කොපි කොක්ගෙන නවස් ඒ කාන් උලේනේ තෝ. එයා මේමස් ක ස්කූල් දුක වැසොන්නාන වලගෙන ෆාර මේ ෆෘට් ඩේ ඇච්චි සෝ ෆෘට් ඩේ ඇච්චි සෝ එහෙම එකකටකුම් ගන්න මේ පොඩක කුකුදින්ක මේවා කියොම ආද කුරෙවෙන් දෙන් ඒ මේවා නුකා ඉතුරු ඔප්ෂන් තක දිනුම් එරාල කොතන මම මිසක මෙදන්නේ මේ මොනක නුතක ආව මික කුකුසන ඇච්චි ක මේ කෆියාත
1: ආලි
0: කන්න ඇත ඒචි එක කුදින් මේවා නුකනිය කියාවා ඉතින් අනික කුජ බණ්ඩාව දාන කියාව එච්චි දිනුම සාරනවා එම ඒ ඔප්ෂන් දීගෙන නෝන ඒ ඒ කාගඩී වල යන රූල්ස් එක හොන්න වාය කී කී කවම කියා ග්‍රවුන්ඩ් රූල්ස් එතෝ එම කුජ ජීහෙන මේවා කොම්මසේ ඒ වාක මාසෙන් හොස්නු කරියස් මේ ඩොන්කි හොස්නු කරියස් මාසෙන් ඒ ඩොන්කි ඔගේ බකන් ය
1: ඒවසර
0: බොඩු වල ඒ වාද කී ක මේ පැකට් පැකට් මෙන්න ජූස් පැකට් එක පැකට් හොස් කරුම වරේ මාරංගල වල ඩොන්කේ දෙක තිම්බක් වෙබ්බක් එස් ඒ ගින්දි වෙන මාරංගල වෙච්චි මාරංගල බෑතල් දිබ නියුට්‍රිෂන් නේ මාරංගල වන් එම් වි මා ඒ ගොත බෙදෙන මේ මේ හද්දවන මේ මේ මේවා කියමුක දැන් මේවා මේ එක් ගොතක සෙන්නුක ඥාම එහෙන් ගොත සෙදාන නිසා මම ජූස් සෙදාන මිල්ක් ෂේක් සෙදාන නොනියා මේවා කොම්ම සෙන් ගොතක කාචි තෙල් ලාගම සෙදාන ඒක ගොතක මේවා එකමක ඒ එම් මනගලි
1: හැම කණිදෙන් දරිෆ්ලක් කාන්දින මොක බදලග මම්මවෙස් බප්පවෙස් මුලගේ එම් එම්වෙස් කාම් වී එදත්තු කුදින්න දක්කාගේ ශහාමගේ සුවාලෙන් බොයි කන්නේගේ
2: ටික්ටොක් ක බෙලුන් තෙරක එබ සුවාල් කුරේ බයෙක් කුදින් කේස් බරුණුවණි කීවෙගෙන් තෝය දැන් බරුදන් ඉතුරු කුරන් කුරෙවැනි කොන් කමෙත් තෝය
0: මේ බරුදනක වාවත කි යන්නේ මේ අවන් හිවැනි ගිනෆා අවමන අවමන දක්කන් අන්න කුදින් ගෙතරෙන් ක බරුදන උගෙන් අන්න කුදින්නගේ අවමන බගිනෆා ෆාගවක මේ අවමෙන් බේනුවා වර බරනෝ එතෝ ඒ තෆාතු කන්නේගේ අස්සක බරනෝ වුමා මෙයා විසාග මෙදෙනවි එක මේ ඒක එම් මනවත කි කිරා කාඩක හොන්නා රොහුතක දමාව මෙදෙන චාර්ට්ස්ක හොලෙන් තෝ කෝ මිදා බරදන් එහම ඒ රොහුතක එක්ගොත දඤ්ඤාම එදනි රංගල නේතෝ මෙදෙන එක මෙයාසක තින් රොහුත දෙන් එක ඒ රොහුතක එක්ගොත පෙරල අවම කියන එයා එක්ගොත දඤ්ඤාම ඒ මිශ්‍රව දඤ්ඤා ඉන්න රංගල ඒක මිස එරොංගුන් අරොංග මේ වෙට්ටින්නාම ඔෆ් කෝස් අන මිදෙනවි ඒ බරදන් දවවනි එතෝ නොනියා මේ රොගත ෆාලා මච්ච දඤ්ඤාසික වහුනුද ඒ මාබර බරෝනි හ්ම් හයිදුක වෙසකර මගේ මේ රංගලගත කියම ඒ දාගත දියුම් එමෙ දාගත දායරුග බයින් උමෘතෝක එහා බඩක බරෙන්නුවා හයිතුව මස මේ මේ උෆම් වෙගෙන් ෆුරතම දෙතින් මස්ක කොම්මේ මා කිලෝජිය ගිනෆාල එතෝ ඒක මෙහෙන්නේ නෝවානේ මේ උමරුන් දෙහාර තින් ආරුග ඒ වාවතකි ඒ උමරුක අනේ මේ එකුදින්ගේ ඔමකිය growth potential ඒ බෑවස් තංකොල් දවවන් දෙගරක මේ එකුදින්ගේ හෙලිෆෙල්දමගේ බෑස් තංකොල් ගිනවා ඒ දොස්කොල් ඔගලට දුව දුව ෆෝල් අපදොබ දුව දුව ඒ අවමිතේ වඩකුණු දර නේද එමා කාකොම් මෙතකොල අන්දමුන් දානේ එමා මීග අනේ මේ කුජ්ජාගේ හත බෙදමන්ටක හැම එකනේ බලන්ජේ කමකේ මේ බරුදනෙන්නෝ එහෙන් එහෙන් බාගන්තස් බලන්ජේ මිසක දිගුමින් බලන්ජේ එකුජ්ජාගේ උමරා ගොලේ කොන කුඩුවක තක් කුරේවෙත බලන්ජේ දැන් කුජ්ජාරාලු එච්චි කාතස් බලන්ජේ එහෙතෝ මෙයා මිසක කුජ්ජක පරවේදාන අනේ මේ හකුරු ගින එච්චිත බෝගෙම සෙතෝ දැන් මේ හකුරු ගින මේ මිල්කා හකුරු ගින ජූහා නොනියා චොකලට් කෑගෙන නොන කේක කවුද කෑගෙන එකතස් කුජ්ජ පරවේදාන එක එහෙම එක වාද එක ඒ

0: එකතු බර පොන්න කුජ්ජායා මේ එකල බර නොවා ඒ මිකයක් රාලකා කු දෙන්නා වල තෆාතුවාන ඒ කු දෙන දිබේ එච්චි ඒක නියුට්‍රිෂන් අනි රාලෝ එච්චි තමයි කුජ්ජා කුජ්ජා මේ දිබේ නේතෝ එම හැමකෙන් බර දන්නු බලලා තව අවන් දන්නව නේ එක කාන්දේරුක දැන් බර කුරුමට්ටක එම්මෙ මෙච්ච කොස්ක කේවුන් තදෙතෝ කේවුන් කේ කෑගේ බරවන් වගේ ෆරා එක බේමගේ සුවලෙන් එක මේ බේහකම් බේහ දිගෙන් බරව දානතෝ දේක බේහකුන්නේ බරෙන්නවානේ බේහස්සගේ බේහකි මිසක ෆස්ට් එම්එල් සාසම්සේගේ දුවා සාසම්සේ දිගෙන් බරෙන්නවානේ තදෙතෝ දැන් ඒක අනේ මේ බරදන් ඉතුරු කුමට්ටක එකම කොහොඩේ දෙතින් කමේ සමාකම් දෙන්නේ
1: කොබත ඒකන්ත තක
0: ඉතින් එකම කී මේ එක කාකුජ්ජ විද්‍යාව දැන් නුකාකුජ්ජ විද්‍යාව තමයි දුකම නේද කාකුජ්ජ විද්‍යාවම තිදෙනවා කාල දෙන්නේ නේද කාකුජ්ජ කේතෝ
1: ආදී
0: එම කාකුජ්ජ විද්‍යාවම එකම කී යවමෙන් එක් කියන්නේ එක මින්වර නේද මින්වර ඉතුරු කරු ඒක මානයි කිමිසාක මම්ම ඇහිලා බලන මිහාර කියා තට්ට මි අලනේ මිසයක ෆස් සමුසා හා සමුසා තා අලා මිසයක මිනේ ෆස් සමුසා මේ හප්තක මේ ඉංගත මේ හප්තක කුජකනේ ෆස් සමුසා කන්න හදන කොට කි මියන්න හප්තා දෙවවානේ ෆස් සමුසා බෑනුනේ හා සමුසා වාගේ මඩමඩ ඇති ඉතුරු කරමු දාන ඒ මෙම්වර ඉතුරු කරමු ඉංගත දෙන් එන්නානේ යා මේ අවමෙන් කියා කිත ෆාල්ක මේ ෆ්‍රීකවෙන්සි කිත ෆාල්තෝ මේ දෙවෙනේ තෝ මිසා තින්ගිර කාන්දේ වඤ්ඤාම හතර රබද කොලා නොනියම එක දෙතරෙ මෙදුම් ස්නෙක් ඕම් මික නෝගරිසා හගරි හවිරසා එගඩී ක වේ සම දෙවවානි යන්නේ කම කා ගොත තංකොල බදුමින් වර වෙස් කා හෙඳුනමස් කේ කා ගොතක දෙවවානි දැන් තිම්වර කම කී මී බැලන්ස් කරු ඒක මා එක මින් හිය කානා නේද ඒගොතන් දෙවවාරුක එක මේ වර මුහිම සමාකම් දෙවවන් යන හොක හොරිහා බාතක දෙවේතෝ බෙදෝ මේසක ඒක කාබෝහයිඩ්‍රේට් ඉන්තෝ ප්‍රෝටීන් හොරිතෝ ෆැට්ස් හොරිතෝ විටමින් හොරිතෝ බලාෆ ඒකත් දෙවොන් බෙෆර් වාදකි මේ බය බැට මදුවේ මම මේසක හිඳුන දේව ෆාන හැම එකන සීරල් කොල එමෙ වාදක ප්‍රෝටීන් එන්නේ යක මහෝගේ විශ්කා බවතෙන් නෝනියා බිහෙව් වෙස්නේ මෝකොල වෙස්නේ එමෙ මම වාදක ප්‍රෝටීන් ගේ බය මදුවේ තා එමෙ එක මේ නාස්තාතක බලාරුග මේ මෑගන තින් නාස්තා දැන් ආමෝත් එක රාජ්‍ය මේ බේරන කෝණ හින්දුනුක නාස්තා එමෙන්දුරා රේගන දත්ත තින්ෆල් මිකනි එයා තින්ෆල් කාර්ග ජීහන එක මින් හිවා හොරියා බායතක එක හිමනෙන් ජීහන එක බායත මදු වෙච්චියාම තව මේ බෆ බායතක මේ හින්දුනුක නාස්තාගේ මේ හිතන් ගන්නේ හැම එකන සීල කොකම සවානේ දත්ත එන්නේ නෝ එක හැම ඒවේ සම මොහිමු ගඩියෙන් එමෙ එක ඩිගස් තියන හොරියා බායතක එක හිමනේ තොබල දෙන් හතරකමක අනේ මීග මේ ක්‍රවෙනකම කි බලදන් ඉතුරු කුරේ වෙන මෑගන එබ්බයි කි එක ෆෙට්ස් කේ බෑ යතු එක ආමෙ කිය තෙලුගේ බෑ දතෝ ඒක මිසම වෙන බටර් මාජරින් චීස් නෝනියාම ගී කල්චි දෙන් ඒක වවත කි එක කුඩු කුදින්න තංකොල ගිනම ගිනෙන් බේන මා පොඩති මුණ පොරේ හයි මී බෑස් එම් එබා තංකොල ගින කොල්දු මී හතරකමක
1: බර මුහිම වාහකතක ඩොක්ටර් ඒ දෙවණීගේ තොරි හපෙලෙන විරුමේ සමාකන් දේම් වී කන්දතෝගේ වාහකත එෆාහ කුරවණි දෙන් දුලෙහි සිහතෙග හොරමට්ටක ෆෑදා හොරි කාණා බේණු කුරමකි වර මුහිම කමේ අලුගන්මෙන්ගේ කේයින් බුයිමුග බේණු කුරා කුඩ කුඩ මේවා යකුම් වෙස් අලුගන්මෙන්ගේ හෂි ගණන් ඉත ෆෑදා තක කුරානි ශාම කිහවරක මේවා බේණු කුර වර මදුන් අලුගන්ඩ බේණු කුර හිඟ අඩව හද අලුගන් මිරේගේ මි ගෙනස්තේ මේවා යකි කුම් මේවා ඉත අලුගන්මෙන්න රහ මීරු මේවා ඉත බලාදමා

මේ දිවි රාජ්‍ය ගණකුරේ මේ ගෙන්දනි හිටවගේ මාබලා මේ ප්‍රෝග්‍රෑම් මියදග ප්‍රෝග්‍රෑම් ගා අරගෙන වාහක දක්කාලු මෙදනි කුදින්ග කන්තත ගාතුම් බෙලහෙට මටක මෑම ෆර්නා බෙලනි වෙරින් සමාල් කන්දෙන් ජේ මුහිමු කන්තත ගා ගලගතු තේ මේදග ප්‍රෝග්‍රෑම් ගා අරගෙන මෙන්නක් මේ බෑඩ් වැටක් නවනේ කවුන්සලා මරියම් සාදා আদি මේ ගෙතරොන් චිල්ඩ්‍රන්ස් ඔම්බට් පර්සන්ස් නිව් මත් ෂප්ේක දැන් අරගෙන මංග මේදග මේ ප්‍රෝග්‍රෑම් ගා වාහක දක්කාලේ රුග කුදින්ග රහමත්තරින් නා මි එකදින්ගේ එකදිනාදී බෙදෙනවරින් ගායගුල් මෙබ්බෙම්ගේ මුහිමුකමා ගුලේගතුම් වාහක දක්කාලාපින් දෙ මිගෙතුරු සෝෂල් මීඩියා බේණු කුරෑරුග බෙදෙනවරින් අනේ සමාල්කන් දෙන්ජේ කන්දතකා බෙහෙගතු විශ්වාහක දක්කාලාපින් දෙ මෙදුගේ ප්‍රෝග්‍රෑම්

0: ගඩෙන් මෙන්දමුන් අලිවෙ දෙගඩි තිරිස් මේ දිවේ රාජ්‍යයේ ගඩු
1: මුචතමා

0: අදිති යබෑමීහුන්ගේ වෙරි රස්කලාංග හදුරතුන් ෆාෆ ෆුස්සෙවුන් ලිබිගතුමටා උඩුතකා බිම්ෆද තනවස්කං හොරි සුවරුගේ තියබෑමීහුන් අවස් විගන්නාශෙ එ සුවරුගේ තයියාරු කරවවාෆාවනී තකුවා වෙරින්නශෙ
1: සාලිහන්ගේ පකීචා.

0: Munifuhi Filovadi, Malumatke Hazana Musalikode, Emme Itubar Kurve Baveria.
1: Dehira Jege Adu.
0: Enghas Hatharustek Salis Noe Kilohertz Medium Wave, Adiha Noe Megahertz FM Band.
2: ඔබ හිරි එස්ටිමෝල්ගේ
3: එස්ටිමෝල්නේ ඔබ කොන්ටක්
4: අපි තුට්ටු එස්ටිමෝල්ගේ
3: ඒ හලෝ
2: මේ එස්ටිමෝල්ක
3: හිනත වෙගෙන් මෙවලනි
2: එස්ටිමෝල්ෙන් ගෙන් හසුරිය ව්‍යාපාර කුරීම කාරෙන් හොදමුගේ ෆුර්සත් ලැබෙන
3: ඈ
5: අස්ත යති නසීබ් ලබවලා එස්ටිව මි ප්‍රොමෝෂන් නිමෙන්දෙක් ඉනගිනා ව්‍යාපාරිකෝ කාරෙන් හොදමුගේ ෆුර්සත් විහාර කුරියදා මි ප්‍රොමෝෂන් නිමෙවි 10 දෙසැම්බර් ගනියද
4: ඒක ඔබ කොන්ටක් තියෝලනේ
3: එස්ටිමෝල්ගා
4: හිනත වෙගෙන් මෙවලනේ
3: ඈ නේංගේත
1: අංගෑදී උගන්නාදී මුනිෆෝයි ෆිලවා දිනමුග
0: තෙදුවෙරි කම්මායකු
1: එකුවරි කමායකු
0: ඒරුවෙස් මිහාරුවෙස් රයිතුන්නායකු රයිතුන්නා එම්මි ගාතුග දිවහිරාච්චයගේ අඩු
1: එංහා සතරස්තේක සාලිස් නුවේ කිලෝහර්ඩ්ස් මීඩියම් වේව් අඩ්ඩි හනුව එම්මෙගහර්ඩ්ස් FM බෑන්ඩ්

0: ගඩින් ෆතිව් හතරු ගඩි 30 මිනිට් මේ දිවි රාජ්‍ය ගඩු.
1: හිදායතුගේ මගුදායතු.

0: قال رسول الله صلى الله عليه وسلم: كل ابن آدم خطاء، وخير الخطائين التوابون. رواه الترمذي. رسول الله صلى الله عليه وسلم حديث قرفية قم آدم قدريكي ككرا ميهك ككرا ميهن كرا ام رنگل ميهك كش التوبة واميهن.
1: මේ දිවිරාජ්‍යය ගඩු දිවිරාජ්‍යගඩු හතුරගඩි සාලි සෑම්මිනට් කොමගෙනස්තැන මිරේගේ ෆතිස් නමාදුවකුතුගේ පංගයා පංගිතුවා.
2: අල්ලාහ් අක්බර්. අල්ලාහ්